අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 AAA 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: කැරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිළිණ කෙරෙන මාර්ගගත සංදේශය. සභාගාරය.
1: අයිබෝවන්, සභාගාරය වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. වෙනද වගේම සභාවෙන් අවසරයි, මම තිලක් කමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් දේව සභාගාරයේ වැඩ කටයුතු පුරුදු විදිහට ආරම්භ කරනකොට ඉතින් අපිට හැමදාම විශේෂ මාතෘකා, විශේෂ අමුත්තෝ සභාගාරයේ. ඉතින් ඔහොම තමයි අපේ වැඩ කටයුතු කරන්නේ.
2: ඔව්, මං හිතන්නේ අද අපි කතා කරන්න යන මාතෘකාව ශ්‍රී ලංකාවට සම්බන්ධ මාතෘකාවක්, ඒ වගේම
1: බැරෑරුම් මාතෘකාවක්.
2: බැරෑරුම්
1: මාතෘකාවක්, සංවේදී මාතෘකාවක්.
2: සංවේදී මාතෘකාවක්. පොඩි පැහැදිලි කිරීමක් කළොත් මේ මාතෘකාව කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක් වී තියෙන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වන අවස්ථාවකයි අපි ඉන්නේ. මෙවැනි විට ශ්‍රී ලංකාවේ එවකට හිටපු බුද්ධිංශ ප්‍රධානි සුරේෂ් සලේ බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ඊට ඒ සම්බන්ධ සිද්ධි මාලාවන් ගණනාවක් හරහා මෙවැනි විට විශාල පොළුල් කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම සුරේෂ් සලේ මහතාට අදාළව සිදු කෙරෙන්නා වූ නඩු කටයුත්තත් මේ වෙන විට සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ නඩු කටයුත්ත ගත්තොත් කිසියම් විදිහකට සුරේෂ් සලේ මහතාගේ පැත්තෙන් ඉල්ලීම් කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම රජයේ පැත්තෙන් උත් මේ එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් උත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා මේ මත ගැටෙමින් තමයි ආන්දෝලනාත්මක විදිහට මේ කටයුත්ත ඉදිරියට ගමන් කරන්නේ. මීට අදාළ නඩු කරය විභාග වෙන අවස්ථාවේදී එක්තරා තුන්වැනි පාර්ශවයක් මේ නඩු කටයුත්තට අදාළව ඉල්ලීමක් කරන්නට අධිකරණ ශාලාව තුළ නැගී සිටිනවා. මේ නැගී සිටිනට සිටියට පසුව ඔහුගේ ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්නට නීත්‍යානුකූලව අවසර ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී රජයේ පාර්ශවයේ, නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශවයේ මේ අදාළ අධිකරණ කටයුත්තේ නීතිකෘත්‍ය ඉදිරියට කරගෙන යන දිලීප පීරිස් නීතිඥතුමා කිසියම් විදියකට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. මේ පුද්ගලයා නැත්තම් මේ ඉල්ලීම ඉදිරිපත් කරපු තුන්වැනි පාර්ශවයට අදාළව ඔහු හිටපු හිටපු නාවික හමුදාවේ නිලධාරියෙක්, මම ඔබට අවස්ථාව දෙන්නම් වදුන්වා දෙන්න, ඔහු පැළඳගෙන හිටපු පදක්කම් වලට ටිකක් අවාඥා සහගත විදියට තහඩු කෑලි ලෙස ආමන්ත්‍රණය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ දිලීප පීරිස් මහතා කටයුතු කරනවා. මේ ප්‍රකාශය මේ වෙන විට ශ්‍රී ලංකාව තුළ දැඩි ආන්දෝලනයකට ලක් වී තිබෙනවා. විශේෂයෙන්ම ජාති මාමක, දේශ මාමක, ඒ වගේම රණවිරුවන්ගේ සේවාව මහත් උසස් ලෙස අගය කරන බොහෝ දෙනෙක්ගේ දැඩි විරෝධය මේ සම්බන්ධයෙන් එල්ල වෙලා තිනවා. මේ ගැන කතා කරන්න තමයි අද අපි සභාගාරයේ වෙලාව වෙන් කරන්නේ.
1: ඔව්, අද සභාගාරයට ගොඩ වදින්නේ අපිත් එක්ක මීට කලිනුත් රණවිරු සැමරුම වාර්ෂිකව කරන රණවිරු සැමරුම ගැන කතා කරන්නටත් ඔහු අපිත් එක්ක මීට කලින් සභාගාරයට ගොඩ වැදුණා. ඒ නිසා සභාගාරය ඔහුට නොපුරුදු තැනක් නෙමෙයි. අපිත් එක්ක එකතු වෙන්නේ වීර වික්‍රම විභූෂණ, රණශූර, දේශපුත්‍ර, ශාන්ත ජයතිලක, එතුමා විශ්‍රාමික බලපන්ති ලුතිනන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමයි නියෝජනය කරේ වැඩ කළේ. එතුමා රණවිරුවෙක්ව සක්‍රියව ක්‍රියාන්විතයේ යෙදෙන කාලයේදී
2: ශාන්ත ජයතිලක රණවිරුවාව අපි සභාගාරයට තම උණුසුම් ලෙස පිළිගන්නවා. අයිබෝන්.
3: අයිබෝන්.
1: ඉතින් ශාන්ත මහත්තයා, ඇත්තටම මොකක්ද මේ අධිකරණය? ඔබ මේ පහුගිය දවස්වල තිබුණු මේ අධිකරණයේ මේ කටයුත්තක් සඳහා ඔබ සහභාගී වෙනවා. මොකක්ද මේ අධිකරණ ශාලාවේදී, අධිකරණ භූමියේදී සිද්ධ වුණේ? මේ සිද්ධිය මොකක්ද?
3: මේ අධිකරණ භූමිය තුළ නීතිකෘතියක් ඔලබ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිකෘතියක් ක්‍රියාත්මක වෙනවා. B-35-88-2-24 කියන නීතිකෘතිය. ඒ නීති කෘතියේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්නවා. පළවෙනි සැකකරු පොලිස් කොත්තාපල් යාසින් බාවා ජෙකිල් පාස්. දෙවෙනි සැකකරු පොලිස් පරීක්ෂක සුජීව සමන්ත. තුන්වෙනි සැකකරු තමයි මේ ජෙනරල් සුරේෂ් සල්ලේ. මේ නීති කෘතියේ ඒ සැකකරුවන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳවරි ඔවුන්ගේ වරදකාරීත්වය පිළිබඳවරි තීරණය කරන සාක්ෂියෝ කරුණු ඉදිරිපත් කරන්න නෙමෙයි මම අධිකරණය වෙත ගියේ. මම අධිකරණය වෙත ඉදිරි ගියේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 260 වෙනි වගන්තියට අනුව මෙම නීති කෘත්‍යතා පාස්තු ප්‍රහාරය නිසා අතෘප්තියට අගතියට පත්වෙච්ච පාර්ශවයක් විදියට ගරු අධිකරණය විතර කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඒක මට තියෙන අයිතියක් නෛතික අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම උඩ මේ නීති කෘත්‍ය සම්බන්ධයෙන් පැන නැගෙන මට ඇති වෙලා තියෙන අතෘප්තිය නෛතික වශයෙන් මේ නඩුකට යුක්ත නීති කෘත්‍ය සිද්ධ නොවීම පිළිබඳව ඉතින් මම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙච්ච නීති කරුණු තමයි පළවෙනි කාරණාව අධිකරණය ක්‍රියාත්මක වෙන්න ඕනේ අධිකරණයට පැවරලා තියෙන අධිකරණ බල සීමාව ඇතුලේ. ඒ අධිකරණයට බලයක් නැති දේවල් කරන්න අධිකරණයට හැකියාවක්
1: නැහැ.
3: සත්‍යවාදී වැලැක්වීමේ පනතට අනුව මේ මෛත්‍රීවත් අධිකරණයට පැවරෙන බලතල ඉතාමත්ම පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ යටතේ සත්‍යවාදී වැලැක්වීමේ පනතේ 7 වෙනි වගන්තිය මගින් මෛත්‍රීවත් අධිකරණයට පුද්ගලයන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ බලතේ 8 වෙනි වගන්තිය මගින් පැහැදිලිව දක්වලා තියෙනවා පොලිසිය මගින් මෛත්‍රීවත්වරයා වෙත ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ ප්‍රකාශ දියුණු ප්‍රකාශ දියුණුම් දීකි දියුණු මත ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම 8 වෙනි වගන්තියෙන් මෛත්‍රීවත්වරයාට බලය පවරලා
1: තියෙනවා.
3: 9 ආ වගන්ති දෙකෙන් මෛත්‍රීවත්වරයාට බලය පවරලා තියෙනවා. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ 9 වෙනි වගන්තිය යටතේ රැඳුම් භාරයට පත් කරනු ලබන සැකකරුවන්ගේ රැඳුම් නියෝගයේ මෛත්‍රීවත්වරයාට පැය 48කට පසු අතුරත් කාලය තුලදී ලබා දුන්නාට පසු ඒ සැකකරු රඳවා තිබෙන ස්ථානයේ ගිහිල්ලා පරීක්ෂා කරලා උන්ට වදින්දේට ලක් වෙනවද උන්ගේ සුබසාධන කටයුතු උන් සුදුසු තැනක තියනවද මනුස්සත්වයේ සුදුසු තැනකද උන්ව රඳව තබන්නේ මේ සියලු කාරණා පිළිබඳව පරීක්ෂා කරලා ඔවුන්ගේ දුක් ගැනවිලි හොයලා බලලා ඔවුන්ගේ සුබසාධන ඔයා බැලීමේ වගකීම මෛත්‍රීවත්වරයාට පැවරෙනවා. 9 ආ සහ 9 ආ වගන්ති වලින් ඊට අමතරව මෛත්‍රීවත්වරයා වෙත ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ වෙන කිසිදු බලයක් පවරලා නැත. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ 15 එක වගන්ති යටතේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මෙම පනත යටතේ වරදවල් සඳහා නඩු විභාග පැවැත්වීම පිළිබඳව. ඒ කියන්නේ ඒ සම්බන්ධ විමර්ශන සියල්ල අවසන් කරලා ඍජුවම මූලික විමර්ශනයකින් අධිකරණයේ පැවැත්වෙන මෛත්‍රීවත් අධිකරණයේ පැවැත්වෙන මූලික විභාගයකින් තොරව ඍජුවම මහා අධිකරණය වෙත අධිචෝදනා බාර දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ අග්‍ර විනිසකාරවරයතුමා තීරණය කරන පරිදි එක විනිසකාරතුමෙක් සමග ජූරි සභාවක් හෝ ජූරි සභාවක් නොමැතිව එක් විනිසකාරවරයෙක් හෝ විනිසකාරවරු ත්‍රිදෙනෙක්ගේ ස්ථීර මහා අධිකරණ විශේෂ විනිසකාර සභාවක් ඉදිරියේ නඩු විභාගයේ පැවැත්වීම අග්‍ර විනිසකාරවරයතුමාට තීරණය කරන්න පුළුවන්.
1: දැන් කෙටි බාධා කිරීමක් කරෝතින් දැන් මේ නඩු කරයට අදාළව මේ වෙන විට තාමත් මහේස්ත්‍රාත් උසාවියෙන් නඩු පවරලා නැහැ. තාමත් රඳවුම් නියෝග මත තමයි සුරේෂ් සලේ මහතා රඳවාගෙන ඉන්නේ. දැන් ඔබතුමා එදින මේ නඩු කරයට අදාළව උසාවියට ගිහිල්ලා අතෘප්තිකර භාවය ප්‍රකාශ කළාම දැන් ඔය කියන නීති ප්‍රතිපාදන තියෙන බව සැබෑව. නමුත් ඒ අතෘප්තිකර භාවය ප්‍රකාශ කිරීමට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ සුභවාදී පිළිතුරක් ඔබට ලැබෙන්නේ නැහැ. මොකද්ද මෙතන සිද්ධ වුණේ අත්ත වශයෙන්?
3: මේක තමයි මම ඉස්සෙල්ලා ඔවුන් ඉදිරිපත් කරන්න ගිය දේ කියන්න ඕනේනේ. එතකොට මේ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා මම මේ මාසේ 27 වෙනිදා මහේස්ත්‍රාත්තුමාට මෝසමක් මගින් ඉල්ලීමක් කරා. මැදියා අප්‍රාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 260 වගන්ති යටතේ අතෘප්තියටපත් පාර්ශවයක් ලෙස මේ කරුණු දැක්වීම මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලලා. ඒදී මහේස්ත්‍රාත්තුමාට කියා සිටියා මෝසමම්මගේ විශේෂ අවසරයක් ගැනීමට අවශ්‍ය නැහැ, ඊළඟ නඩු දිනේදී එම කරුණු දැක්වීම සිදු කරන්න කියලා. ඒ අනුව එම කරුණු දැක්වීම පසුගිය පළවෙනි දින මෙම නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී මම ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වේලා මගේ ලිඛිත දේශනය අධිකරණය වෙත භාර දීමට සූදානම් වූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමතිතුමා නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥයා දිලීප බීරිස් මහත්තයා ඊට විරුද්ධත්වය පළ කරා.
2: ඒ කියන්නේ අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය දැන් කිසියම් විදියකට ඔබ මෝසමක් මගින් ඉදිරිපත් කරන්න හදපු ඒ විරෝධතාවය මහේස්ත්‍රාත්තුමා කිව්වා විවෘත අධිකරණයේ පෙනී ඉඳලා ඉදිරිපත් කරන්න කියලා. නමුත් ඒ අවස්ථාවේදී ඔබ ඉදිරිපත් කරපු ඒ යෝජනාවලියට නැත්තම් ඔබ ඉදිරිපත් කරපු ඔබේ අයිතියට අදාළව දිලීප පීරිස් මහතාගෙන් පැහැදිලිව විරෝධයක් එල්ල වෙනවා.
3: ඒක තමයි ඒ විරෝධතාවයේ මගේ ලිඛිත දේශනේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් දිලීප පීරිස් මහත්තයා එල්ල කළා. ඒදී ඔහු පළමුවෙනිම ඔහු විරෝධතාවයේ දැක්වේ මම පාස්කු ප්‍රහාරයේ වින්දිසේ තුවාල කරුවෙක්ගේ මරණයටපත් වෙච්ච කෙනෙකුට සම්බන්ධ වින්දිසේ නොවන නිසා මෙම නඩුකරයේ නීතිකෘතිය මම පාර්ශව කරුවෙක් නොවන නිසා මට වෙන ඉදිරිපත් කිරීම කරන්න බෑ කියලා.
2: ඒක තමයි දිලීප පීරිස් මහතාගේ පැත්තෙන් එල්ල වුණු අභියෝගය ඔබට. නැත්තම් ඔහුගේ ආගියුමන්ට් එක. ඔව්.
3: පළවෙනි අභියෝගය. මම ඒකට පිළිතුරු ලබා දුන්නා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 208 වගන්තියේ කොහෙවත් තැනක වින්දිතේ පිළිබඳව සඳහන් කරලා නැහැ. එහි සඳහන් කළ දෙන්නේ නීති කෘත්‍යයේදී අතෘප්තියට පත්වන පාර්ශවය කියලා. ඒ නිසා පාස්තු කාලයේ තුවාලකාරයේ මරණයට පත්වෙච්ච වින්දිතේ ක්‍රීම අවශ්‍යතාවයක් නැති බව නීතිමය වශයෙන් පෙන්වා දීමක් සිදු කරා. ඒදී ඊළඟ විරෝධතා විදිහට ඔහු ඉදිරිපත් කරේ එහෙමනම් එවැනි විරෝධතාවක් දැක්විය යුත්තේ නීතිඥයෙක් මාර්ගයෙන්, මම නීතිඥයෙක් නොවන නිසා එවැනි විරෝධතාවයක් දක්වන්න බැරි කියන මතය ඔහු ගෙනා. ඒදී මම පෙන්වා දුන්නා අභියාචන අධිකරණයේ නඩු තීන්දුව ගෙනහැර දක්වමින් නීතිඥ වශයෙන් පමණක් නෙමෙයි අධිකරණ ඉදිරියේ කරුණු දැක්වීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම තිබෙනවා. ඒ පුරවැසියන්ට තිබෙන අයිතිය තමයි අපි නීතිඥයින්ට පවරලා තියෙන්නේ. ඒ නිසා පුරවැසියන්ගේ අයිතිය පිළිබඳව අභියාචන අධිකරණයේ නඩු තීන්දුව ගෙනහැර දක්වමින් මම අධිකරණයට පෙන්වා දුන්නා මා වෙනුවෙන් නීතිඥ පෙනී සිටීමකින් තොරව මගේ අයිතිය මා විසින්ම පාවිච්චි කරමින් එම ලිඛිත දේශනාවල අධිකරණයට ඉදිරිපත් කිරීමට මම අවසර ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී දිලීප පීරිස් මහත්තයා ඉදිරිපත් කර සියලු නීති තර්කයන් මම ඉතාමත්ම තර්කානුකූල නීති අනුකූලව නඩු තීන්දුව ගෙනහැර දක්වමින් විදෙලීමේදී ඔහු ඉතාමත්ම කලබලයට පත් වෙලා මම හිතන්නේ ඔහුගේ උක්තියට එල්ල වෙච්ච අභියෝගයක් විදිහට ඔහු ඒක පුද්ගලිකව අරගෙන ඔහුගේ අභිමානයේ පිළිබඳ ප්‍රශ්නයක් විදිහට අරගෙන ඔහු මගේ අභිමානයට පහර දීමට මගේ පතුවේ පළඳගෙන ඉඳපු මගේ අභිමානවත් ඒ විභූෂණ පදක්කම් වලට ඔහු අපහාස කරමින් ඔහු කියා සිටියා අර හමුදාවේ මේ හමුදාවේ කියාගෙන තාඩු කෑලි එල්ලගෙන මේ විදිහට නඩු කටයුතු වලට සම්බන්ධ වීම පිළිබඳව ඔහුගේ විරෝධතාවයක් දක්වන ආකාරයේ ප්‍රකාශයක් ඔහු කරා.
2: ඒ කියන්නේ ඔහු පැහැදිලිව ප්‍රකාශ කළා ඔබගේ වීර වික්‍රම විභූෂණ රණශූර මේ සියලු පදක්කම් වලට මේ තහඩු කෑලි එල්ලගෙන ආවයි කියන ප්‍රකාශය ඔහුගෙන් ඉතාව පැහැදිලිව චෝදනාවක් හැටියට ඉදිරිපත් වුණා. ඒකද ඔබ කියන්නේ?
3: එහෙනම් ඒක තමයි. මොකද ඔහු ඉතාමත්ම අපහාසාත්මක සාකච්ඡාවක් විදිහට ඔහු කිව්වේ අර හමුදාවේ මේ හමුදාවේ කියාගෙන තහඩු කෑලි එල්ලගෙන එනවා.
2: ඇත්තරම ශාන්ත මහත්මයා, දැන් ඔබතුමා කලින් කිව්වා මේ ඔබතුමාගේ අභිමානයට කරලක් කරන්නයි එහෙම කරන්න කියලා. මම ඒක සලකන්නේ ඇත්තටම ඔබතුමාට විතරක් නෙමෙයි, දේශප්‍රේමී රට වෙනුවෙන් හිතන පතන රටේ ප්‍රගතිය නැත්නම් රටේ ත්‍රස්තවාදී යුද්ධයට දිවි හිමියෙන් තම දිවි පූජා කරලා වැඩ කරපු ඒ රණවිරුවන්ගේ සමස්ත අභිමානයට හානියක් සිදු වූ ආකාරයක් තමයි මට හැඟෙන්නේ.
4: සහ ඒ සියලු රණවිරුවන්ගේ ජීවිතවලට නිග්‍රහ කරපු ආකාරයක් තමයි අපිට
2: මේක එළියේ නම් බලද්දී හැඟෙන්නේ.
1: ඊටාම භෞතිකවාදීව මේ දිහා බලලා මේ මේ මේ පදක්කම් වල වීර වික්‍රම විභූෂණ රණශූර දේශපුත්‍ර කියන මේ පදක්කම් ඊටාම කිහිපෙයි මම හිතන්නේ ලංකාවේ මේ මේ මේ මේ බහුලව ලබා ගන්න පුළුවන් පදක්කම් නෙමෙයි. එහෙම නේද ශාන්ත මහත්මයා?
3: මේ දේව මහත්මයා මේ ලංකාවේ පදක්කම් කියලා කිව්වම විභූෂණයන් තමයි පදක්කම් තිබෙනවා. පදක් විභූෂණයන් ප්‍රධාන විභූෂණයන් තුනක් තිබෙනවා. එයින් ප්‍රධානම විභූෂණය තමයි පරම වීර විභූෂණය. ඒක පරම වීර විභූෂණය පිළිබඳව කියන්නේ සුවකී ජීවිතයක ආත්ම ආරක්ෂාවද තිබියගේ උපද්‍රව ගැන නොතකා සිය සගයන්ගේ ජීවිත ආරක්ෂාව නොහ සිය බලකාය කාර්ය අරමුණු මුදුන්පත් කරවා ගැනීම සඳහා සක්‍රීය සේවා කාලය තුළදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ පාමින් වික්‍රමාන්විත වූද අභීත භාවයේ ප්‍රදර්ශනය කරන්නා වූද ක්‍රියාවන් පෞද්ගලිකවම යෙදිනා වූද මේ නිින්මතු නිර්ණය කොට දැක්කෙන් රිදුලාසිවල සඳහන් වන නියමන කොන්දේසි අනුව යෝග්‍යයි යුද හමුදා නාවික හමුදා සහ ගුවන් හමුදාපති නිර්දේශ කරනු ලබන්නා වූද ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ නාවික සහ ගුවන් හමුදාවන් ස්ථිර ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමකටම අයත් සියලු පුද්ගලයන්ට මෙම බලතලාව ප්‍රදානය කළ යුත්තේය. මේ තමයි ඉහළම විභූෂණය. මේ විභූෂණය ලබා ගන්න තමුගේ ජීවිත පරිත්‍යාගය කර තිබෙන්න ඕනේ අන්ගයගේ ජීවිත ගලවා ගැනීම සඳහා සටනේ අරමුණු දිනා ගැනීම සඳහා. මේ පරම වීර විභූෂණය පළමුවෙන්ම පිදුනේ හසලක ගාමිණී රණවිරුවානන්ද. එතෙන් පටන් මේ වෙනකොට පරම වීර විභූෂණය මේ අවුරුදු 30ක යුද්ධයේ කාලය තුනද මගේ මතකයේ ඇහිට 15 දිනකට පමණයි ප්‍රදානය කර තිබෙන්නේ. මේ තමයි ඉහළම විභූෂණය. ඒක ලබාගත් කෙනෙක් ජීවත්ව නැහැ. ඔවුන්ගේ ඥාතීන් තමයි මේ පරදනාව පළඳින්නේ.
2: මෙහෙම කියද්දී අපිට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් විවෘත අධිකරණයකදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෙක් නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන නීතිඥවරයෙක් රජයේ වැටුප් ලබන්නේ ජනතාවගේ බදු මුදලෙන් වැටුප් ලබන්නේ එවන් ප්‍රකාශයක් කරනකොට ජයතිලක මහත්මයා අනෙක් නීතිඥවරුන්ගෙන් කිසිදු විරෝධතාවයක් එල්ලුණද මහේස්ත්‍රාත්තුමාගෙන් විරෝධතාවයක් එල්ලුණද මොකද්ද උසාවියේ ඒ අවස්ථාවේ තිබ්බ தත්ත්වය?
3: පැහැදිලිවම ඒ අවස්ථාවේ අධිකරණයේ සිටි ජනාධිපති නීතිඥ ශිරාන් මහතා, සවේන්ද්‍ර මහතා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්මයා ඇතුළු නීතිඥ මඩුල්ල දැඩි ලෙස විරෝධතාවයේ ඔවුන්ගේ අප්‍රසාදයේ පළ කර සිටියා මේ දිලීප පීරිස් මහත්තයාට. හැබැයි එතෙන්දී ඔවුන්ගේ විරෝධතාවයන් හමුවේ දිලීප පීරිස් මහත්තයා කියා සිටියා මං ඒ පදක්කම් හරියට දැක්කේ නෑ කියලා.
2: එතකොට දැක්කේ නැතුව කොහොමද මේ තහඩු කෑලි කියලා දකින්නේ? ඒක කොහොමද කියන්නේ? ඒක මේ
3: නෑ
2: හතර බීරි කතාවක්.
3: දැන් හතර බීරි කතාවක් මේ මේ මේ වීර වික්‍රම මගේ මගේ මගේ පළඳරා අතර තියෙන වීර වික්‍රම විභූෂණය ජීවත් වෙලා ඉන්න රණවිරුවකට ලබා ගන්න පුළුවන් ඉහළම විභූෂණය වීර වික්‍රම විභූෂණය. ඒ විභූෂණය ආවට ගියාට දෙන්න බෑ. ඒ විභූෂණය ගැසට් කරලා ජනාධිපතිවරයාගේ අතිම්ම පැලන්දිය යුතුයි. වෙන කෙනෙකුට ඒක ලබා දෙන්න බෑ. ජනාධිපතිවරයා රාජ්‍ය උත්සවයක් පවත්වලා ජනාධිපතිවරයා අතිම්ම ඒ පළඳනාව විභූෂණය පළඳවන්න ඕනේ. එවන් එම පළඳවාගත්තු විභූෂණයක් මගේ පදක්කම් ගොඩේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා අතිම්ම පළඳවපු රණසූර පදක්කම මගේ පදක්කම් ගොඩේ තියෙනවා. ඒ වගේම යුද්ධයේදී තුවාල වුණාම ලෝකෙ පුරාම දෙන රණවිරුවන්ට දෙන පපල්ලාට එහෙම නැත්නම් අපේ රජය අඳුන දේශ පුත්‍ර පදක්කම ඒ මගේ පදක්කම් අතරේ තියෙනවා. මේවා කඩෙන් සල්ලි දීලා ගත්තු විභාග ලියලා කොපි කරලා විභාග ලියලා ගත්තු පදක්කම් නෙමෙයි. මේවා දාඩිය ලේ කඳුළු කැටි වෙච්ච කතාවන් තුලින් මතුවෙච්ච පදක්කම්. විශේෂයෙන්ම අපි මානසික හමුදාවක් මගේ ඉහළම සම්මානේ වීර වික්‍රම විභූෂණය මං මිනිමරුවට දීපු පදක්කමක් නෙමෙයි. අන් අයගේ ජීවිත ගලවා ගත්තට දීපු පදක්කමක් විභූෂණයක්. අදටත් ඒ විභූෂණයට නම්බුකාර වෙමින් වටිනාකමක් දෙමින් උතුරු නැගෙන ජනතාව අද හුස්ම ගන්නවා අපේ රණවිරුවෝ ඒ උලපු එහෙලපු හුස්ම. ඒ අභිමානය තමයි අපි පපුවේ පළඳගෙන ඉන්නේ. ඉතින් ඒ අභිමානය දැක්කන ඒ පදක්කම් පිළිබඳ වටිනාකම තේරු ගන්න බැරි බැරිව ඒව තහඩු කෑලි විදියට පේන මිනිස්සෙකුට සුනේ සැලේගේ වටිනාකම තේරු ගන්න බැරි වීම පුදුමයක් නෙමෙයි. ඒකයි මෙතන වෙලා තියෙන රටට වෙලා තියෙන අභාග්‍ය. ඒ අවනඩුව තමයි අද ලෝකයේ පුරාම විමසිල්ලෙන් බලා සිටින්නේ. අවාසනාවකට ජස්ටිතා දේවගණගේ දැස් බැඳලා තියෙන්නේ. ඔබ දන්නවා ජස්ටිතා දේවගණගේ දැස් බැඳලා එක අතර කටුවක් දීලා එක අතරට සරාදියක් දීලා තියෙනවා. එතුමියගේ දැස් බැඳලා තියෙන නිසා මේ අවනඩුව එතුමියට පේන්නේ. නමුත් ජනතාවගේ හඬ ඇහෙන්න එතුමියගේ කන් බිවරයි. ඒ නිසා තමයි එතුමියට මේ ජනතාවගේ හඬ පෙන් ඉදිරිපත් කරන්න තමයි මම අධිකරණ භූමියට නීතියානුකූල ක්‍රමවේදයට ගියේ. එහෙම නැතුව ලිප්ටන් වටරව් මේවත් අධිකරණයේ කටයුතු පිළිබඳව කතා කරලා අධිකරණයට අපහසුතාවක් තිබීමේ අනුකූල පුරවැසියෙක් විදියට විනයගරුක සොල්දාදුවෙක් විදියට රණවීරයෙක් විදියට අපි විනයක් ඇතුව සිටින්නේ. එහෙම නැතුව අනීතික විදියට කටයුතු කරනවා නම් YouTube වල හරි කොහේ හරි මේවා ගැන විවේචනය කර කර කතා කරන්න දෙපා. නමුත් අධිකරණයේ යම් කිසි අගතියක් තිබෙන මොකද මේ මූලික නීති සිද්ධාන්තයක් තියෙනවා අධිකරණ කාර්යයක් තුලින් කිසිවෙකු අගතියටපත් නොවිය යුතුයි කියලා. ඒ සිද්ධාන්තය මත තමයි අධිකරණ පද්ධතිය තියෙන්නේ. එහෙමනම් කාව හරි අගතියටපත් වෙනවා නම් උන්ට ඒක අධිකරණයට ගිහිල්ලා කරුණ දෙකීමට අවස්ථාව නීතියෙන් සලසලා තියෙනවා.
2: ඔව් දැන්
3: මගේ අයිතිවාසිකම්
2: දැන් මේ තත්ත්වය අපිට පැහැදිලි. දැන්
1: මේ තියෙන ප්‍රශ්නේ දේවා මට දැන් මෙතුමා කියන ආකාරයටම එතුමාට අධිකරණයට යන්න අයිතිය තියෙනවා
2: අනිවාර්ය
1: සහ නීතිනුත් මේ අපි මම මේ නීතිය පිළිබඳව දන්නේ නැහැ. නමුත් මේ කියනතරතුරු අනුව නීතිනුත් ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඒක තහවුරු වෙනවා මහේස්ත්‍රාත්තුමාත් එන නඩුවාරයට එන්නයි කියලා වාචිකව
2: පැවසීම. වාචිකව සහ ඒ අවස්ථාවේදී මෙතුමා විසින් මතු කරපු ආගියුමන්ට්ස් මහේස්ත්‍රාත්තුමා හුම්තන් දීලා තියෙනවා. කියන්නේ දිලීප පීරිස් මහතා එක්ක තමන්ගේ පැත්තේ කතාව කියන්නට මහේස්ත්‍රාත්තුරය අවස්ථාව ලබා දීලා තියෙනවා.
1: එතකොට දැන් ඒ සම්බන්ධයෙන් දැන් ඒ අවස්ථාවේදී මෙතුමා මතු කරන නීති තර්කවලට උත්තර දෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ.
2: අනිවාර්යයෙන්
1: ඒක සිදුවිය යුත්තක් නේ. දෙපාර්ශ්වයක් තියෙන ඕනම නඩු කර ඒක දෙපාර්ශ්වයටම සම්බන්ධයි.
2: ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ වාද විවාද කරගන්න
1: විදිය. ඒක සම්බන්ධයි. නමුත් මේ ඒ සහභා ඒ කිසියම් හෝ වාචික ප්‍රකාශයක් කරන්නට පැමිණි පුද්ගලයාගේ පළඳනාව ඒක
2: රාජ්‍ය ගෞරව සහිතව ලබා දුන්නා වූ
1: දේ. මෙතුමාගේ තියෙන්නේ බොහොම තමන්ගේ නිර්භීතභාවය, තමන්ගේ කැපකිරීම, ඉහළම ගණයේ කරන ලද කැපකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ලබා දුන්නු සම්මාන. ඒ නොවේ වෙන කෙනෙක් වුණත් වෙන පළඳනාවක් වුණත් අවශ්‍ය කෙනෙක්ට ඒ පළඳනාව නීති විරෝධී නොවනවා නම් පළඳගෙන ඔහුට ඒ අධිකරණ භූමියක පළඳගෙන නෛතියක් තියෙනවනේ. ඒතකොට ඒක විවේචනය කරන්නේ කොහොමද රජ නිලධාරියෙක්?
2: ඒක පළඳවා පැනදීම සුදුසු නොවන්නේ නම් අධිකරණ භූමියට ඇතුල් වන්නට පෙර ඔහුට උපදෙස් දී
1: ඒක
2: ගලවා දමන්න කියලා.
1: අනිවාර්යෙන්ම
2: එවන් උපදෙස් ලබා දීමකුත් සිද්ධ වෙලා නැහැ අපි දන්න ආකාරයට. එහෙම නේද මහත්මයා?
3: පැහැදිලිවම මම මේ මහේස්ත්‍රාත් අධිකරණයේ මීට පෙරත් මේ අධිකරණය වෙත ඉදිරිපත් වෙනවා. මම දැන් ඊළඟ ලබන 8 වෙනිදා නඩු කර 8ක් මේ සිද්ධියා සම්බන්ධව ශානි අබේදේකර, මේ රවි දෙනවිරත්න, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කණ්ඩායමකට විරුද්ධව දාලා තියෙන නඩු 8ක් ලබන 8 වෙනිදා මේ මහේස්ත්‍රාත් අධිකරණයේ දිලීප පීරිස් මහත්මයා පවා සැකකරුවෙක් කරලා දාලා තියෙන නඩු කටයුත්තක් ඊළඟ ලබන 8 වෙනිදාත් ක්‍රියාත්මක වෙනවා. ඊට පෙර ඒ නඩු කටයුතු සම්බන්ධයෙන් මම අධිකරණයට බැනී හිටියත් ඔය විදියට මගේ පදක්කන් පළඳගෙන ඊයේ විතරක් නෙමෙයි මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු 3ක් මා විසින් පුද්ගලිකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සියලු අවස්ථාවලදී මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගෞරවනීය ඒ උතුම් විනිසකාරතුමන්ලා ඉදිරියේ බැනී හිටියේ මේ පදක්කන් සියල්ල පළඳගෙන. ඒ අවස්ථාවකදී කිසිම අවස්ථාවකදී අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු කිසිම ඒ උතුමාණන් වහන්සේලා කිසිම කෙනෙක් මේ පිළිබඳව මට විරෝධතාවයක් දක්වලා නැහැ. මගේ අයිතිය එතුමන් පිළිගත්තා.
2: දැන් මහත්මයා
3: ඉතාමත්ම නරක විදියට මේ රණවිරුවන් පිළිබඳව ඔහුගේ කැකෑරෙන වෛරය අප්‍රසාදය පළ කිරීම සිද්ධ කරා. ඒකයි මෙතන උනේ. ඒත් කියන්න ඕනේ පැහැදිලිවම මෛත්‍රා උතුම් වූ මෛත්‍රාතුමා මේ හැබ පිළිබඳව මට මගේ අයිතිය මේ අතෘප්තියට පත් පාර්ශවයක් විදිහට මට සබ්මිෂන් ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය පිළිබඳව නියෝගය ඊළඟ නඩු දිනයට ලබා දීමට තීරණය කරා. එහෙම නැතුව මාගේ අයිතිවාසිකම මහේස්ත්‍රාත්තුමා ප්‍රතික්ෂේප කිරීමක් කළේ නැහැ.
2: ඒක තමයි මට දැනගන්න ඕන. දැන් ඊළඟ ඔබලා දැන් මේ විදිහට අපහාසයක් සිද්ධ වුණා මං හිතන්නේ මෙතුමාට පමණක් නෙවෙයි මුළු මහත් රණවිරු ප්‍රජාවටම. අපි මුලින් කිව්වා වගේ අපමණ කැපකිරීමක් කරපු තමන්ගේ ජීවිත, තමන්ගේ පවුල්, තමන්ගේ අනාගතය මේ සියල්ල කැප කරපු රණවිරුවන්ට කළා වූ මේ අපහාසය ගැන ඇයි නීතිඥ ප්‍රජාවත් එක්ක එකතු කරගෙන ඔබලා කිසියම් නඩු කටයුත්තකට බහින්නේ නැත්තේ? අන්න ඒකයි දැන් ඊළඟ ක්‍රියාමාර්ගය මොකද්ද? ඔව් අපිට කතා කරන්න පුළුවන්, අපිට මේ දැන් සමාජ මාධ්‍යවල කතා කරන්න පුළුවන්, අපිට සභාගාරය වැනි වැඩසටහන්වල ඔබතුමාට ඉඩ විවර කරලා දෙන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට අපිට අවසාන වශයෙන් අහන්න තියෙන්නේ, මෙතනින් එහාට මොකද්ද ඔබතුමාලා මේට විරුද්ධව ගන්නා වූ ක්‍රියාමාර්ගය? නැත්නම් මේක අද වෙනවා හෙට නැවතවරක් වෙයි.
1: විශේෂයෙන්ම අධිකරණ භූමියේ ඔය වැනි ප්‍රකාශයක් එනකොට රණවිරුවන්ට ඔය ප්‍රමාණයෙන් රජයේ නිලධාරීන්ම අධිකරණ භූමියේදී අපහාස කරන්නට යෙදෙනකොට ඒක බරපතල ප්‍රශ්නයක්.
2: අනිවාර්යයෙන්ම
3: ඉතින් මොනා කරන්නද? වැටක් තියරත් ගොයම කානම් කාට කියන්නේ? ඒ අමාරුව කිව්වා වගේ අර කතාවක් කාලේ තියෙනවානේ, ගුරුවරයා හිටගෙන මුත්‍රා කරනකොට ගෝලයා දුවදුව කරනවා කියලා. මේ රටේ ජනාධිපතිවරයා රණවිරුවන්ව සොල්දාදුව කියලා බාල්දු කරනකොට නීතිපතිතුමා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ රණවිරුවාගේ විභූෂණ පදක්කම් තාඩු කෑලි කියලා පත් කරනකොට එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේම දේව් ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයකට අද දවසේ රටපත් වෙලා තියෙනවා. මොඩේ කිව්වනම් කමන්නේ, මේ රටේ සෞඛ්‍ය ඇමති වෛද්‍යවරේ ඕ කියනවා මේ රටේ ගොවියන්ගේ මඩෝ දාගත්තාම රජකමට යන්න පුළුවන් මූල කලාවියේ ඉහළ කුලවතුන්ට විතරයි ගොවිතැන් කරන අඩුකුලේ වුණ මේකට අයිති වෙන්නේ නැහැ කියලා. ඒ විදිහට ගොවියාව අද මේ උගත් ඇමතිවරු කියනවා ගොවියා රජකමට සුදුසු නැති අඩුකුලේ වුන් කියලා. තව ඇමතියෙක් කියනවා ගොවියා කියන්නේ කසි පුකාරයෝ කියලා. ඒ වගේ මේ රටේ ගොවියන්ටද රණවිරුවන්ටද හාමුදුරුවන්ටද මේ හැම පැත්තකටම පහර ගාලා අපේ සભ્યත්වය, අපේ අභිමානය සියල්ලම විනාශ කරලා දාලා දාගෙන යන තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මීදු හාමුදුරුව වැඩි මීන්තලේට මේ ආණ්ඩුව ඒක වෙනස් කරලා මීදු හාමුදුරුවන්ව වඩම්මෝ ගත්ත සම්තිනි මලේට මම හිතන්නේ ෆ්ලයිට් ලොකේෂන් වෙනස් කරලා වෙන එයාපෝට් වලට ඩ්‍රෝන් එකක් භාව ගන්නවා වගේ මීදු හාමුදුරුවන්ව ලෑන් කරව ගත්තා තන්තිරි මලේට. මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ පැවැත්වුවේ මීන්තලේ. මේ ඔක්කොම කරන්න හේතුවක් තියෙනවා. මේ ඒට අනිද්දා අපේ මේ මේ මේ අභග්ග නායකතුමා ප්‍රංශ සංචාරයකට යන්න සූදානම් වෙනවා. ඒ ප්‍රංශයේ විශේෂ රටක්, ඔය සැලෙට් එක බැඳිච්ච රටක්, ප්‍රංශයේ ඒ සාරාන්ගේ ත්‍රස්තවාදීන්ව සුන්නද්දු විරිකල්ලක් දැම්මා. සාරාන්ගේ කණ්ඩායම් වලට උන්ගේ සම්බන්ධතා ප්‍රංශයෙන් නැති කරලා දැම්මා. මේ සැලේ ප්‍රංශයේ තානාපති කාර්යාලයේ වැඩ කරන කාලය තුලදී. ඒ වගේම එල්ටීටී සංගරාජයේ ඩයස්පෝරාවන් වලට තියෙන සියලු සම්බන්ධතා
2: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
4: සිරස්තල මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 දී යල් පැන ගොස් ඇතැයි හෙළිවෙයි. ඩොලර් මිලියන 2.5 යළි අය කර ගැනීමට නොහැකි වුවහොත් රාජ්‍ය මුදල් භාවිත කර ණය ගෙවනවා. මුදල් ලේකම් ගෙන් රාජ්‍ය මුදල් කාර්ක සභාවට ප්‍රකාශය. ඩෙංගු මරණ 47 දක්වා ඉහළ යද්දී රෝගීන් ගණන 67,000 පණි. ඩෙංගු මර්ධනයට ලැබෙන ජනතා සහයෝගය ඉතා අඩු බව සෞඛ්‍ය අංශ කියයි. මදුරුවන් ගෝවන ස්ථාන විනාශ නොකළ පිරිසකට අධිකරණයෙන් රුපියල් 121 දඩ. මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට විරුද්ධ වීමට අධිකරණ සේවා සංගමයේ පිරිසක් තීරණය කරයි. නීතිඥ සංගමයත් නැවතත් සිය අකමැත්ත පළ කරයි. වන්දනාගාර ගැටුමේදී මීගම්ුවේ රදවියන් නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ ඇතුළු පොළුමුකුරු 1000කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනේ. මුළුතැන් ගෙයි තිබූ පොල් ගෙඩි වලිනුත් නිලධාරීන්ට පහර දීලා. කටුනායකින් තුර්කියට ගුවන්ගත වූ මගී ගුවන් යානයක කුරුල්ලෙක් ගැටේ. යානය හදිසි ගොඩ බෑමක. නොවැම්බර් දෙසැම්බර් කාලවලදී මෙරටට එල්ලවන එල්නිනෝ බලපෑම උපරිම මට්ටමට ළඟා වෙතැයි කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.
5: මෙතෙක් ආපු එල්නිනෝ කිසිම එකකටත් වඩා වැඩි ශක්තියකින් ලැබේ කියලා.
4: පැසිෆික් කලාපයේ කලඹමින් භාවික කුණාටුව චීනය දෙසට. පිලිපීනයේ නායාමකින් 15ක් මරුට. තායිවානය හා ජපානයටත් බලපෑම්.
0: This is Ada Derana Prime Time. With Situmini Gunawira and Pasan De Silva. Live from Studio 24 in Colombo.
6: අයිබෝවන් ඔබත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්.
7: මෙරට මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේදී යල් පැන ඇති බවත් එහි හුවමාරු වූ ඊමේල් පණිවිඩ අනාරක්ෂිත තත්වයක පැවති බවත් පසුගියදා අනාවරණ වුණා.
6: ඒ මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී
7: ඊට එක් වූ මුදල් අමාත්‍යංශයේ ලේකම්මාචාර්ය හර්ෂණ සූර්යපෙරම් මහතා පැවසුවේ අස්ථානගත වූ මුදල් යළි අයකර ගැනීමට නොහැකි වුවහොත් ඒ සඳහා රාජ්‍ය මුදල් භාවිත කරමින් ණය වාරිකය ගෙවීමට සිදුවනු ඇති බවයි.
4: මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ඔස්ට්‍රේලියානු සමාගමකට ගෙවූ අමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පසුගිය සමයේ රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළා. මේ සමග විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරනු අතර ඒ අතර සිටි එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය කුලියාපිටියේ පිහිටි නිවසේදී සිය දිවි නසාගෙන මියගොස් තිබුණා. ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ වූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවද වාර්තාවක් කැඳවනු ලැබුවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී දින කිහිපයක් පුරා පැවති මුදල් කාරක සභාවේ රැස්වීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරම, මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් එක් වුණා. පෞද්ගලික සහ සංවේදී තොරතුරු අන්තර්ගත බැවින් එම රැස්වීමේ සජීවි විකාශය පාර්ලිමේන්තුවේ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය නොකරනවත් එම රැස්වීමල සංස්කරණය කළ දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
8: දැන් මේ ඊමේල් සර්වර් එකක් ගැන කතා කරනවා. ඊමේල් එක හැක් වෙච්ච කතාවකුත් දැන් මෙතන පේනවා. මේ සර්ට් එක ඉන්නවනේ. ඕගොල්ලෝ මොනවද කරේ? මේ ඊමේල් සර්වර් එක ඇක්ටිව්ද?
9: ඊමේල් සර්වර් එක මම දන්නේ පරණ ඊමේල් සර්වර් එකක් තියෙන 2016 විතර ගත්ත එකක්.
8: ඒකේ end of life එක කවද්ද?
9: Microsoft Exchange 2019 තමයි end of life තියෙන්නේ.
8: එද 2009 end of life තියෙන ඊමේල් සර්වර් එකක් කොහොමද 2026 පාවිච්චි කරේ?
9: ඒක පාවිච්චි කරන්න පුළුවන් අප්ඩේට්ස් එන්නේ
8: නැහැ. ඒ කියන්නේ Microsoftද මේක?
9: Microsoft.
8: ඒතර ඒක කියන්නේ මේක සර්විස් කරන්නේ නැහැ Microsoft.
9: නැහැ.
8: ඒ කියන්නේ මේ ඔක්කොම confidential information ගියේ end of life වෙච්ච email server එකද?
9: ඔව්.
8: annual audit එකක් කරලා නැද්ද?
9: නැහැ, annual audit එකක් කරලත් නැහැ.
8: ඕන කෙනෙක්ට මේක අස්සේ ring ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවද කරේ? නිදාගෙන හිටියද?
9: නැහැ, සභාපතිතුමනි අපි රාජ්‍ය ආයතනවල guidelines දීලා තියෙනවා. ඒ වගේම අපි security assessments කරනවා. උදාහරණයක් විදිහට ජාතික සයිබර් ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අපි treasury එකට advice කරලා තියෙනවා
10: 2019 exit වෙන systems එහෙම ඇතින එකෙක් කාලවල. එතකොට ඕගොල්ලෝ රිපෝට් එකක් දෙනවද අමාත්‍යංශයට මේක ඔගොල්ලෝ වෙනස් කරගත යුතුයි මෙන්න මේ රිස්ක් තියෙනවා කියලා. මුදල් අමාත්‍යංශයට දීලා තියෙනවද 2019 ඉඳලා 25 වෙනකල් කන්ටිනියුස් ෆීඩ්බැක් එකක්?
9: ඔව්, අපි වරින් වර රිපෝට්ස් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි 2024 දෙසැම්බර් මාසයේදී සිකියුරිටි ඇසස්මන්ට් එකක් කරලා තියෙනවා.
10: මේ අවුරුද්දට එන්න එපා මං අහන්නේ 2019 20 21 22 කොහොම අවුරුදු 5ක් දීලා තියෙන්න ඕනේ වෝනින් රිපෝට්.
9: අපේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු බේස්ලයින් සිකියුරිටි ස්ටෑන්ඩඩ්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන 2023. ඒතර 2023 ඉඳන් තමයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ.
11: ඒතර 23 ඉඳලා මේවා කිව්වා. එතකොට මිස්ටර් සෙක්‍රටරි ඩිඩ් යූ නෝ දැට් යූ ආර් රනින් අ අවුටේටඩ් ඇන් අන්මේන්ටේන් ඊමේල් සර්වර්
12: සබ්සීකුවන්ට් ටු දිස් ඉවෙන්ට් ඔන්ලි.
11: ඔබට දැනන් හිටියේ නෑ. තුමාට දැනගන්න කියලා හේතුවක් එහෙම විශේෂ හේතුවක් නෑ නේද? තුමා කොහොමද ඒක දන්නේ? කවුද චීෆ් ඉන්ෆර්මේෂන් ඔෆිසර් ෆිනාන්ස් මිනිස්ට්‍රි එකේ?
12: IT ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒ
11: සමග. ඒකේ කවුරු හරි ඉන්නවද අද මෙතන?
12: අද කැඳවල නෑ ස්කර් ස්වභාවිතු.
11: ඒ කියන්නේ යල් පැන ගියපු කිසිම විදියකට සර්විස් නොකරන පැච් එකක්වත් ගහන්න බැරි ඊමේල් සර්වර් එක තමයි මේ සියලු කොමියුනිකේෂන් සිද්ධ වුනේ කියන එක. හරිද?
9: එහෙම හරි.
11: හරි. ඕකේ. එතකොට එළියේ ඉන්න කෙනෙක්ට දැනගන්න පුළුවන්ද මේ end of life වෙච්ච සිස්ටම් එකක් කියලා මේ පාවිච්චි වෙන්නේ?
9: ඒක දැනගන්න පුළුවන්.
11: මේ ඔක්කොම බිලියන් ගණන් සල්ලි ගෙවනවා. ඊමේල් වලින් මේවා කරන්නේ. අපිට දැනගන්න කැමතියි ඔයගොල්ලෝ ඇයි මෙහෙම මෙච්චර ඇලර්ට් කරලා තියෙද්දි මොකක්වත් කරේ නැත්තේ ඇයි?
12: IT head නෙමෙයි ගස් ස්වභාවිතුමනේ තුමාට වෙන වැඩකට හදිසි වැඩකට යන්න වෙලා තිබුණා. ඒ නිසා
11: මොන වෙන හදිසි වැඩක්ද ලේකම්තුමා මේකනේ හදිසි වැඩේ. අවසානයේදී ඔයගොල්ලන්ගේ ඊමේල් එකනේ හැක් වෙලා තියෙන්නේ.
12: රාජකාරී වැඩක මේ හොස්පිටලයිස්
11: වෙනවා. ආ I'm sorry.
13: ඉතින් එතකොට දැන් මේ මේක දැන මෙහෙම සිස්ටම් එකක් නැහැ කියලා ඇයි මේ අපි ඔපරේෂන් එකක් රන් කළේ?
11: මේ මුදල් කවුරු හරි හොරකම් කරානේ. එතකොට දැන් අපි මේ මුදල් නැවත ගෙවන්න එපා ඔස්ට්‍රේලියාවට. එතකොට ඒ කොහෙන්ද මේ මුදල් හොයාගන්නේ?
12: රිකවර් කරගත්තේ නැති වුණොත් රාජ්‍ය මුදල් තමයි සඳහා පාවිච්චි කරන්න වෙන්නේ.
11: ඒ කියන්නේ කවුද වග ගන්න ඕනේ කියන එක කියන්න පුළුවන්ද හරියටම?
12: බෑ කියන්න බෑ.
11: හරිම අවුල් සහගත ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මෙහෙම රජයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සමා වෙන්නේ මගේ මතය. එතකොට ප්‍රොසීඩියර් එකක් පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. මේ ආයතනය විතරක් නෙමෙයි හැම ආයතනයෙම. මෙච්චර සයිබර් ක්‍රයිම් තියෙන අවස්ථාවක නිකම්ම නිකන් සර්ට් එකක් කියලා එකක් තියෙනවා නම් ඒකට රජයේ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකුත් ඉන්නවා නම් ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ කියන ඒවා සත පහකට ගණන් ගන්න නැත්නම් මොකද්ද සර්ට් එක වහලා දාන්නේ? අපිට ආරංචි වෙච්ච විදියට කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ජනවාරි මාසේ මෙහෙම දෙයක් නොවැම්බර් මාසේ වුණා කියලා. ඇයි ඒ? මීට වඩා කෝඩිනේෂන් එක අත්‍යවශ්‍ය වෙනවා.
6: මෙරට උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට අධිකරණ සේවා සංගමේ සමාජිකින් පිරිසක් අද සිය විරෝධය පළ කර තිබෙනවා. ඒ එම සංගමේ කැඳවා තිබූ මහසභා රැස්වීමේදී. මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදත් සිය අකමැත්ත පළ කළා.
14: මෙරට උපරිමාධිකරණ වෙන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ මෙම අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් සැලකීමට ඉඩ ඇති බවත් මෙම අරමුණ සඳහා පමණක්ම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජයේ අභිප්‍රායන් මහජනතාව ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවයි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථානුකූල භාවය මෙන් විශේෂ දේශනයක් ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී අද පැවති අතර එහිදීද මේ පිළිබඳ සාකච්ඡාවට ගැනුණා.
15: The Bar Association of Sri Lanka acts on principle, not on favoritism, not on friends and connections, but purely on principle, and certainly not to do with politics. And this is not the first time we have come out in objection to various proposals and decisions. Governments come and go. Leaders come and go, personalities come and go, but the principles, the constitution and the interest of the state does not change like that. And we will say what we have to say as much as we can, as loud as we can, and I'm hopeful that decision makers would take due and proper cognizance of the legal profession when we stand in one voice saying this is not something that you must do at this juncture.
14: එවන් පසුබිමක වත්මන් රාජ්‍යයේ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් සිය සංගමේ සමාජිකයන්ගේ මතය විමසීම සඳහා මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවන්ගෙන් සැදුම් ලත් අධිකරණ සේවා සංගමේ විධායක කමිටුව පසුගිය සතියේ රැස්වීමක් පවත්වා තිබූ අතර එහිදී සමාජිකයන් මෙම සිද්ධිය පිළිබඳ මත දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය අවසන් තීරණයකට එළඹීම සඳහා මහා සභා රැස්වීමක් කැඳවන බව අධිකරණ සේවා සංගමේ ලේකම් අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ මහතා නිවේදනය කර තිබුණා. නමුත් එවන් රැස්වීමක් කැඳවීම නීත්‍යානුකූල නොවන හේයින් තමන් එම සංගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමේ විසින් කැඳ වූ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වුණා. සභාපතිවරයා වෙනුවට උපසභාපතිවරයෙකුගේ මෙහෙවීමෙන් පාත්වා ඇති එම රැස්වීම පැය 4කට ආසන්න කාලයක් පැවති බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. එහිදී අද දින රැස්වීමට සහභාගි වූ සමාජික මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවන් 65 දෙනාම උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට වූ යෝජනාවට විරුද්ධ වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. මෙරට අධිකරණ ධූරාවලියේ පහළ අධිකරණ ලෙස සැලකෙන සියලුම දිසා හා මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් 200කට අධික සංඛ්‍යාවක් අධිකරණ සේවා සංගමේ සමාජිකත්වයේ දරන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.
16: අද විනිශ්චකාරෝ නැගිහිටියා. නැගිලා කිව්වා මේකට විරුද්ධව අපි අධිකරණ සේවා සංගමේ රැස්වීම කැඳවන්න ඕන. සභාපති හිටියා. කොටුව මැජිස්ට්‍රේට් එයා කිව්වා බෑ. එයා පෙරලගෙන තීන්දුව ගත්තා. ලේකම්වරයා සහ විධායක සභාව. තීන්දුව අරගෙන අද රැස්වීම තියන්න. ඒ නිසා ඊයේ එයාට ඉල්ල අස්වෙන්න වුණා. මොකද එයා විනිශ්චකාරවරු පවා කිසි දවසක නැගිහිටින්නේ නැති කණ්ඩායම් නැගිටිනවා. මොකටද? නීතියේ ආධිපත්‍ය සහ නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන්.
17: විධායකයේ බලය ප්‍රසාරණය කරමින් අධිකරණයට බලපෑම් කරනවා. ඒක තමයි ඉතාමත්ම භයංකාර දේ. අධිකරණයට එල්ල කරන ඍජු බලපෑම. අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂයක් හැටියට අපි මේ වෙනුවෙන් අනිවාර්යෙන්ම සටන් වදිනවා.
7: ඩෙංගු ව්‍යසනය දැඩි අවදානම්කාරී ලෙස තීව්‍ර වී ඇතත් එය වර්ධනය සඳහා ජනතාවගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අඩු බව සෞඛ්‍ය අංශ පවසනවා.
6: ඔවුන් පෙන්වා දෙන්නේ දූමායනයෙන් පමණක් ඩෙංගු මර්ධනය කළ නොහැකි අතර ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
14: ඩෙංගු ව්‍යාප්තියේ තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,143 වන අතර දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවද දහස ඉක්මවනවා. මේ අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා අද ඉහළ ගියා. ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක අතර මහරගම ඩිපෝ පරිසරයේ පරීක්ෂා කිරීම අද සිදු කෙරුණේ ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේද සහභාගිත්වයෙන්. මෙම පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන රැසක් තිබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහරගම ඩිපෝවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළා. මේ අතර මහනුවර නගරයේ ඩෙංගු අධි අවදානම් කලාප 7ක් සහිත කලාප 20ක ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ ක්‍රියාත්මක කරුණේ මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය මගින්. ඒ යටතේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රය ඇතුළු නගරය ආශ්‍රිතව දූමායනය කිරීමද සිදු කළා.
18: ජනතාවගෙන් කියන්න කනගාටුයි කිසිම සහයෝගයක් නැහැ. ප්‍රසිද්ධ ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන වැඩි කරමින් ඔවුන් අපේ ජීවිතවලට අනතුරක් කරනවා. අනවශ්‍ය තැන්වල අනවශ්‍ය දේවල් දැනීමෙන් අනියම් මිනිවි මැරුමකට දායක වෙනවා.
14: ඩෙංගු නිසා වසාදැමුණු මොරටුව විශ්වවිද්‍යාලය අවට පරිසර පිරිසිදු නොකළ නිවැසියන්ට හා ආයතන හිමිකරුවන්ට එරෙහිව අද නීතිමය පියවර ගැනුණා.
19: මදුරුව මේ හරියට මේ වත්ත සුද්ධ කර ගන්න ඕනේ. මේක ලෙවල් එක හදා ගන්න ඕනේ.
20: ලෙවල් එක හදලා තියෙන්නේ.
19: මේ හදලා නම් බහින්න බෑනේ.
21: බෑ නෑ. මම රැඳිලා ඉතිකට.
19: නෑ මේක නම් ඇති හැබැයි.
14: ශීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්ධන මෙහෙයුම් අදත් සිදු කෙරුණා.
19: හැම ස්ටෙප් එකේම ඉන්නේ. අපිට කොච්චර මගහැරුණත් මදුරුවන්ට මගහැරෙන්නේ නැහැ. ඒක නිසා බලන බැලිල්ල බලන්න ඕන සූක්ෂමව.
1: ඔක්කොම සුද්ධ කරන දෙන්නේ.
3: ඔක්කොම සුද්ධ කරන වැඩක් නැහැ නේ. ගිරිහට්ටි එක නාව කෑවනම් මේක කරලා දැම්මම ඉවරයි නේ. ඔය පිටලම දාන්න වැඩක් නැහැ. ඉඩම බුදුමහතර වීරි කතාවන්න ඉඩම ඔයාගේ දෙපැත්ත බෙදලා තියෙන මේක අපේ නෙවෙයි ඇයි මේ මේ මේ ගහ දැංගලවන්න අර අනිගින්නම් අපි පටන් ගන්නවා මේ සීලුම හිසිදන් එකක්වත් තියන්න නම් එපා. දැන් මේක මෙහෙම ගැහුවට ගලවන්න බෑ. මේ ආපු සීලු වීදන් ටිකේ සභාවට ගේවලා තමයි මේ ඉඩම නැවත අත්පත් කරගන්න වෙන්නේ.
22: තට්ටු තුනේ නිවසක 3 වෙනි මහලේ. මේ නිවසිය දන්නේ නැහැ මේ වගේ දැනක මෙච්චර ජල ප්‍රමාණයක් තියෙනවා.
23: හතරක් තියෙන. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ ඉඳන් සීවෙනි අවස්ථාව දක්වා මදුරු කීටයන් මෙතන ඉන්නවා. ඔවුන් දන්නේ නැහැ තමන්ගේ නිවස ඇතුළේ මේ වගේ වතුරේ රැඳෙන ස්ථානවල මදුරු කීටයන් බෝ වෙනවා.
24: ඒක බදාද උසාවියේ තියෙනවා. මෙතන පන්තියකුත් කරනවා වටේකින් ළමයිත් වෙනවා.
14: මේ අතර මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකළ පිරිසට එරෙහිව මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැනවු නඩුවලදී සැකකරුවන්ට රුපියල් ලක්ෂ 21ක දඩ නියම කර තිබෙනවා.
25: ඩෙංගු බෝ කරපු ස්ථාන වෙනුවෙන් දිනකට පැනවු වැඩිම දඩ මුදල ලක්ෂ 21ක මුදලක් අද දින ගරු මහේශ්‍රාත් අධිකරණයේ දඩ වශයෙන් නියම කළා. ඉතින් ඔබගේ පරිශ්‍රයත් පිරිසිදුව තබා ගන්න. එහෙම නැති වුනොත් ඔබටත් දඩ මුදලක් ගෙවීමට සිදු වෙයි.
6: ලබන නොවැම්බර් දෙසැම්බර් වැනි කාලවලදී මෙරටට එල්ලවන එල් නිනෝ බලපෑම උපරිම මට්ටමට ළඟාවෙතයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
7: එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙවර එල් නිනෝව ලෝක ඉතිහාසයේ ප්‍රබලතම එල් නිනෝව වීමේ වැඩි හැකියාවක්ද පවතින බවයි.
6: මේ අතර අධික උණුසුම හේතුවෙන් මේ වසර තුළ ජර්මනියේ පුද්ගලයින් 5120ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
14: ලොවපුරා විපරීත කාලගුණ තත්ත්වය නිර්මාණය කරන එල් නිනෝ සංසිද්ධිය පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති අතර එය මේ වන විට දුර්වල මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් 2026 වසරේ නොවැම්බර් සිට 2027 වසරේ ජනවාරි දක්වා කාලය තුළ ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමට 63%ක අවස්ථාවක් පවතින බව ඔවුන් පවසනවා. මේ වන විටත් මධ්‍යම ඇමරිකාව, කැරිබියන්, උතුරු සහ දකුණු ඇමරිකාව මෙන්ම දකුණු ආසියාව ඇතුළු කලාපවලටද එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වී ඇති බවයි ලෝක කාලගුණ සංවිධානය පෙන්වා දෙන්නේ. එබෙන්ම යුරෝපා කලාපයටද එල් නිනෝ තත්ත්වයෙන් මිදීමට නොහැකි වී ඇති අතර වසරේ මේ දක්වා කාලය තුළ ජර්මනියෙන් වාර්තා වන තාප තරංග ආශ්‍රිත මරණ සංඛ්‍යාව 5120ක්. ඉන් 4270ක්ම වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් බවයි ජර්මන් මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ. මීට අමතරව අධික උණුසුම හේතුවෙන් ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, යුක්රේනය, ක්‍රොයේෂියාව ඇතුළු රටවල් රැසක ලැබුගිනි තත්ත්වයන් හටගෙන ඇති අතර ස්පාඤ්ඤයේ ඇති වූ ලැබුගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. 1950 සිට 2025 දක්වා කාලවකවානුව තුළ වාර්තා වූ එල් නිනෝ තත්ත්වයන් සැලකීමේදී නිගමන කිහිපයකට එළඹිය හැකි. එනම් ජූලි සහ අගෝස්තු මාසවලදී විශේෂයෙන් වියලි කලාපීය ප්‍රදේශවල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාවක් ඇතිවීම, ඔක්තෝබර් මාසයෙන් පසුව සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීම ඇතුළු කරුණු දක්විය හැකි. මෙම පසුබිම හමුවේ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ජූලි සහ අගෝස්තු මාසවල ජල සම්පත් කළමනාකරණයට සුදුසු පියවර ගැනීම, ඔක්තෝබර් මාසයෙන් පසුව අපේක්ෂිත වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර හා නායම් වැනි අවදානම් තත්ත්වයන් සඳහා පෙර සූදානම් වීම, මෙම පුරෝකථන කෘෂිකර්ම, ජල කළමනාකරණය, පශු සම්පත්, සෞඛ්‍ය, බලශක්ති සහ දේශගුණික වෙනස්කම්වලට සංවේදී අංශ සඳහා වැදගත් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙතෙක් ඇති වූ සියලු එල් නිනෝ වලට වඩා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් මේ අවස්ථාවේදී ඇතිවන බවයි.
26: ලංකාව ගත්තොත් එහෙම මේක බලපානවා අවුරුද්දක් දක්වා වගේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් මේ ජූලි මාසයේ අග කොටසත් ඒ වගේම ලබන අගෝස්තු මාසයත් වියලි කාලගුණයක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් අපි කිව්වට සමහර තැනකට මිලිමීටර් 200 240 250 වගේ වහිනවා සාමාන්‍ය වැස්සේදී. නමුත් මේ අවස්ථාවේදී ඒකත් අඩු වෙලා අපිට බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ වැස්ස ඉතාමත් අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි මේ ජූලි මාසෙත් අග කොටසේ අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ අඩුවෙන්. සැප්තැම්බර් මාසයේ මුල කොටසෙත් අපි වැස්ස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඉක්මනින් මේක වර්ධනය වෙනවා කියලා. වර්ධනය වෙලා මෙතෙක් ආපු එල් නිනෝ කිසිම එකකටත් වඩා වැඩි ශක්තියකින් ලැබෙයි කියලා.
14: මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා අමාත්‍යාංශ විවිධ ආයතන සහ මහජනතාව ඇතුළු පාර්ශ්වවලට මාර්ගෝපදේශ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
0: ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දැනට තියෙනවා. විශේෂයෙන්ම විදුලි බලය බලශක්තිය පැත්තෙන් ගත්තොතින් දැනට ලොකු ගැටලුවක් නැහැ. 50%කට ටිකක් වැඩි වෙන ප්‍රමාණයේ ජල ප්‍රමාණයක් තියෙනවා. ඉක්මනින්ම තවදුරටත් මේ ගැන සැලකිලිමත් වෙලා අමාත්‍යාංශවලට සයිකික් ආයතනවලට පමණක් නෙවෙයි ජනතාවගේ පැත්තෙනුත් ගත යුතු පියවර මොනවද කියන සම්බන්ධයෙන් මාර්ගෝපදේශන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊළඟ මහා කන්නය අපි අදහස් කරගෙන ඉන්නවා ටිකක් කලින් පටන් ගන්න පුළුවන්ද කියන එක අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා.
6: මීගම්බුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රඳවියන් නිලධාරීන්ට පහර දීමට යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. ඒ අතර පොලු මුගුරු දහසකට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
7: එමෙන්ම එම රැඳවියන් බන්ධනාගාර මුළු තැන්ගේ තිබූ පොල් ගෙඩිද රැගෙන විත් ඒවායින්ද නිලධාරීන්ට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
14: මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූ අතර බන්ධනාගාරය තුළ සිදු කළ පරීක්ෂාවේදී පොලු මුගුරු දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක්ද එහිදී සොයාගෙන තිබෙනවා. ගැටුම අතරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළු තැන්ගේ කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි පොල් ගෙඩිද රැගෙන ආ රැඳවියන් නිලධාරීන්ට ඒවායින්ද පහර දී ඇති බවද වාර්තා වනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරු කිරීමත් සමග ඒවායේද ඉඩ තවදුරටත් අවම වීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සඳහන්. එලෙස වෙනත් බන්ධනාගාරවලට මාරු කළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහර දී ඇති බවද වාර්තා වනවා. මේ අතර බීගම්මුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සරෙන් ගමගේ උපාලි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කඹුරු පිටිය හොරපා විට පිරිවෙන් ආදාහන මළුවේදී සිදු කළා. මේ අතර මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔවුන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 5 බැගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා. ඉදිරියේදී එම පවුල් වෙත වන්දි මුදලක්ද ලබා දීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කුරුවිට බන්ධනාගාරයේ දෙවන පෙළ ජේලවරයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝවක් මේ වෙන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.
2: මගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම දැක්කා මේ වෙච්ච සිද්ධියට 66ක් පරිගන්න කාලේ හරි කියලා. ඔව් පරිගන්න කාලේ හරි. හැබැයි අපිට අමුදින් පරිගන්න දෙයක් නැහැ. රටේ මද්ද්‍රව්‍ය ව්‍යසනය කියන එක මේ කාටවත් යහපත් බලපාන දෙයක් නෙමෙයිනි. ඒකට ඒගොල්ලෝ ඔය දාන සෙල්ලම් වලින් බහුතරයක් තියෙන්නේ අපේ අතලොස්සක් ඉන්නවනේ මේගොල්ලන්ට උදව් කරන. දැන් එහෙම අයට ඇතුළට බඩු ඇදලා උදව් කරන්න අයිතියක් නැහැ. දැන් අපිට අහක බලන් ඉන්න අයිතියකුත් නැහැ. නැත්නම් නැතිවෙච්ච ජීවිතවලට සාධාරණයක් වෙන්නේ නැහැ. දැන් ඔය කියන දන්නේ නැහැ මේ සිවිල්ලාවේ මේගොල්ලෝ මේ බන්ධනාගාරය කියලා දන්නේ නැහැ. රෝම් එකට ඒවා බයිලා. මුන්දරම දන්නවා අපි කවුද කියලා. දැන දැන ගෙව්වේ මේ ටිකරේ මිනිත් එකත් එක තියෙන එකම තරහ ඇතුළට ආනන්දව වෙනත් නැති කරන්න මේ මිනිස්සු මැදිහත් වුණ එක විතරයි. මේ මිනිස්සුන්ගේ වටිනාකම් ගැන මම කියන්න බෑ. දෙපාර්තමේන්තුවට නැති උනේ කියාගන්න බැරි වටින ජීවිත ටිකක් නැති උනේ. සමහර නිලධාරීන් කෝටි ගණන් වලට ඔෆර් සෙද්දී ඒව දිහා හැක්පත් කරලා බලපු නැති මිනිස්සු. හැබැයි ඔයාලා බලන්න ඔය ඒගොල්ලන්ගේ මේ මංගල්‍ය අවස්ථාවන් වල ඒගොල්ලන්ගේ ගෙවල් පෙන්නන කොට පොඩ්ඩක් බලන්න ඒ ගෙවල් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් කාලේ හරි ඔය බඩුව දින සෙට් එකේම ඉන්නවනේ. ඒක නිකන් අරින්න බෑ. මුන් මේ කරපු කැපකිරීම නම් අපිට යවන්න දෙන්න බෑ. මුන් වලින් නැගිලා අපි දැන් එනා එදිනවා. අපි මේක නිකම්ම නිකන් අවතක් කරලා දැම්මු.
7: මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන්ට මිය යාමට සිදු වුණේ බන්ධනාගාර සඳහා නිසි නායකත්වයක් නොමැතිවීම තුළ බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා පවසනවා. ඒ පිළිබඳ ඇතුළු මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්
4: අසරණ බන්ධනාගාර නිලධාරීන් මිය යන්නේම බන්ධනාගාරය කියන එකට නිසි නායකත්වයක් නොතිබුණු නිසා. නිසි නායකත්වයක් තියෙන විදිහක් නැහැ. ඒ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අස්කරපු අවස්ථාවේදී ඊට පිටිපස්සෙන් හිටියා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්නෙක්. ඔවුන් දෙදෙනත් මේ තනතුර ප්‍රතික්ෂේප කරා. ඇයි ඒ කලින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අස්කරන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක් තුළ ඔහු නොකරපු වරදකට අනවශ්‍ය පීඩනයක් ඔහු මත පටලවලා ඔහුව රිමාන්ඩ් ගත කරලා. ඉතින් ඒක තමයි මේකේ යථාර්ථය. මේක හැමෝටම අදාළයි. හැම ශේෂ්ත්‍රයටම අදාළයි. මේක තමයි අරාජිකත්වය කියලා කියන්නේ. රාජ්‍ය කඩාගෙන වැටීම.
5: අධිකරණ අමාත්‍යවරයාට මේ විශ්වාස භංගයක් ගැනද?
8: සමස්ත විපක්ෂය මං හිතන්නේ මේ ගමුවේ ඇති වෙලා තියෙන දේ සම්බන්ධයෙන් කටයුතු ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ එතුමත් මේ සම්බන්ධයෙන් කම්පා වෙලා තියෙනවා. මේ විවාදය තුළ හෙළිදරව් වේවි මොකද්ද කරලා තියෙන්නේ කියන එක මොකෝ මට පේන්නේ පෙර සූදානමකින් මේක වෙලා නැති දෙයක්. මීට වැඩිය නායකත්වය දීලා කටයුතු කරන්න මෙවැනි දෙයක් මග නවත්තන්න තිබ්බයි කියන එක තමයි විශ්වාසය.
9: සමතේකට පත් උණු ගැටුමක් නැවත ඇවිලිලා අපේ රටේ කීර්තිමත් රාජ්‍ය සේවකයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වෙන්න පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක හොයන්න ඕන. මෙතන විශ්වාසය, ජනතා විශ්වාසය බිඳ හෙළපු කිසිඳු වගකීම් විරහිත ක්‍රියාවලියක් වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝගේ විශ්වාස භංගේ එකපයින් අපිට පරාජය කරන්න පුළුවන්.
10: හර්ෂණ නානායක්කාර මහත්මයා මේකෙන් ඉවත් කරන්න නැතුව මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න බෑ. මම අහන්නේ පළවෙනි දවසේ සිදුවීමෙන් පස්සේ එතුමා ගත්ත ක්‍රියාමාර්ග මොකද්ද? එතුමා නිවැරදි ක්‍රියාමාර්ග ගත්තා නම් දෙවෙනි දවසේ සිදුවීම 100%ක් වළක්ව ගන්න තිබුණා. දෙවෙනි දවසේ සිදුවීම වෙන්න ඉඩ හැරියේ පළවෙනි දවසේ සිදුවු මැදිහත් වීම බිඳුව වුණු නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකේ 100%ක්ම ඇමතිවරයා වගකිය යුතුයි.
9: මීට ඉස්සෙල්ලා බන්ධනාගාර සිදුවීම් ගණනාවක් වුණා. කවුරු හරි ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිල්ලා කිව්වද නෑ මේක අපේ අමාත්‍යංශයේ කටයුත්තක්, ආයතන කටයුත්තක්, මේ වක්කීම බාර ගන්නවා කියලා. එහෙම කියලා නෑ. හැබැයි අපි ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ඇමතිතුමත් අපි ආණ්ඩුවක් ලෙස මේ වෙච්ච සිදුවීම පිළිබඳ අපිට කම්පනයක් සහිත වක්කීමක් තියෙනවා. එතකොට ඒක ඊට පස්සේ කිව්වට පස්සේ කියනවා දැන් ඉල්ලාසෙන්න ඕනේද නැද්ද කියලා. ඉතින් ඒක තීන්දුව කරන්න ඕනේ ජනතාව. එහෙම නැතුව විපක්ෂයට දෙන්න නැගිටට පස්සේ මොනවා හරි හිතුනහම ඉල්ලාසෙන්න කියන එක නෙමෙයි.
6: මේ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වන.
11: 灾害发生时，了解如何应对。